0: කිරීක්ෂණ තමවනදේ බාහිර මත සිරිතත් හෙන්පල් නෝ නියබල අපට ගවත සෞදී බාකුම්ලාසනේන පූජා වත්කින් විසම.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.

හරයෝ නිසා ඉමසිනා එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිට.